영국에는 리키치 아프리카. Yarjejeniyar kamun kifi tsakanin Somalia da China da jarabawar 'yancin mulkin Mogadishu. Yarjejeniyar da aka rattaba wa hannu